ඔජිගින් සෙත්තු මේමේර් අගේ තතරං මෙමතාගේ මියා බරූයා 101.3 FM YFM මගුලයි සිජාලයි.